0: Triple Z Radiothon.
1: Donate now to the 3ZZZ Radiothon. Show your support for your favourite program. With your help, we can continue to bring you the stories that matter, the music you love, and news in your language. Help empower the voices of multicultural communities. Your donation is tax deductible, so give what you can for your community. To donate, head to our website, 3zzz.com.au. Or call us now on 9415 1923. Thank you for your support.
0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
2: The following program is in Sinhalese.
3: Rik Tuni Dida Sisi Hayat. Three Triple Z. Mia, Obe Gulnutili Nani Kawai. Obe Hande, Obe Panivide, Obe Prajava. Vasan Ganavak Pura, Three Triple Z Gulnutri Savia. Lopura Visri Tibine, Vivita Pradeshavalin. Sangite, Den Saha, Jana Hande, Obe with the Guinea Naladi. Ano Deka Dashimatuna, FM Ossi, Melbourne Nora Sitter. Praja Gwanudilya, Praja Vukagi Sapa Gitin Purava Pavti Naknove. Me, Ubi Hande, Lord Asinata Selesi Me Variai. Adama, 3ZZZ Radio Tone, Vedasatana to Sahai Wanne. Imagin, Vipi Sanskritin, Neojane Karna, Mim Praja Gwanudilya Seva, Akandava, Deshi Vasaha. සාර්ථක පෞද්ගලික යාමට දායක වන්න මන්ද ඔබ පරිත්‍යාග කරන සෑම මුදල් ඒකකයක්ම ඔබේ ප්‍රජාවේ හඬ ගුවන් තරඟ ඔස්සේ අඛණ්ඩව රැගෙන යාමට උපකාරී වන බැවිනි. අදම 3ZZZ වෙබ් අඩවිය හරහා පරිත්‍යාගයක් කරන්න. නැතහොත් 94 15 19 23 අංකය අමතන්න. සම්බන්ධ වී සිටින්න ඔබේ හඬ ලොවට ඇසෙන්නට සලසන්න. ඔබේ ප්‍රජාගුවන් උදිලි සමග එක්ව සිටින්න. 3ZZZ ලෝකයේ ඔබ වෙත සමීප කරයි.
4: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

0: 3ZZZ 92.3 FM.
1: 3ZZZ අනු දෙකයි දසම තුන FM.
2: මේ 3ZZZ ගුවන්විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
3: ආයුබෝවන් සුබරාත්‍රියක්. ඔබ දැන් එක්ක සිටින්නේ 3ZZZ ගුවන්විදුලියේ සිංහල අංශයේ මෙවන සඳතරුත් සමගින්.

0: సందరు రాత్రిక సంగీతం యోరావ సందతరు ఎఫ్ఎం తరంగమాల 92.3 గోని අද 2026 වසරේ ඔක්තෝබර් මාසයේ 8 වෙනිදා බ්‍රහස්පතින්දා 2026 වසරේ ඔක්තෝබර් මාසයේ සිදු කරන රේඩියෝ තෝණය දැන් ක්‍රියාත්මකයි. 3T ප්‍රෙසිඩන්ට් ගුවන්විදුලියේ නඩත්තු කටයුතු සහ යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමැනි කාර්යයන් සඳහා අප ප්‍රජා ගුවන්විදුලිය සඳහා රජයෙන් ලැබෙන ආධාර මුදල ප්‍රමාණවත් නොවන බැවින් මෙම රේඩියෝ තෝණය පවත්වනු ලබනවා. ඉතින් දෑබරාසන්නනි, සිංහල වැඩසටහනුත් තව වසරක් ඉදිරියට ගෙන යාමට ඔබගේ නොමසුරු දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. ඔබගේ යුතුකම වගකීම ඉටු කරන්නට දැන් අවස්ථාව එළඹ තිබෙනවා. සෙනසුරාදා සහ ඉරිදා දිනවල පවත්වන වැඩසටහන් වලදී ඔබට පුළුවන් 94151923 දුරකථන අංකයේ අමතා ඔබගේ දායකත්වය ලබා දෙන්නට ක්‍රෙඩිට් කාඩ් පතකින් ලබා දෙනවා නම් ඉතාමත්ම වැදගත් වෙනවා. සිංහල වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ පිළිවෙලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 11:00 to 12:00 දක්වා, සඳතරුවට සටහනක්, සෙනසුරාදා උදෑසන 7:00 to 8:00 දක්වා සනිදා සාදියත්, ඉරිදා උදෑසන 8:00 to 10:00 දක්වා ඉරිදා සංග්‍රහයත් විකාශනය වෙනවා. බොහෝ අපේ අසන්නන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල 3T ප්‍රිසෙට් ගුවන්විදුලි අමතර නිසා සඳතරු සඳහා ඔබ වෙන් කරන මුදල ඉදිරියට ලබා දෙන්නස ඉල්ලා සිටිනවා. සඳතරු අමතක කරන්නට එපා. සංගීතමය වැඩසටහනක් ඔබ වෙනුවෙන් පුරා හෝරාවක් සිදුවමින් පවතිනවා. ඉතින් දෑබරාසන්නනි, මේ රේඩියෝ තෝණය ක්‍රියාත්මක වෙන කාලයේදී ඔබ හා සඳතරු තුලින් එක්වන මම ධර්මපාල කොඩිකාරි සුබෘද්ධ සෙනෙහතින් යුතුව පිළිගන්න ඔබ මෙදිරියට ආයුබෝවන්.
1: ආයුබෝවන්. මම ගාමිණී නාරන්පනාව.

ඔබ වෙනුවෙන් නොනවති ගයන මේ ගීතය ඔබ දුන් තන්වා විය හැකි. මාව අමතක කරත් ඔබ වෙනුවෙන් මේ ගීතය දිගටම ගායනා කරනවා. කරුණාරත්න අබේසේකර සූරින් විසින් රචනා කළ ලද මම ගීතයේ හින්දි තනුවක් අනුව සංගීතවත් කරලා තිබෙනවා. ගීතය ගායනා කරන්නේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන්.

ප්‍රීති පිලිස ප්‍රජාගුවන් නිදුලියේ සිංහල අංශයේ මගින් ඔබගේ සමාජීය කටයුතු සඳහා සංවිධානය කරන අවස්ථා ලාංකීය ජනතාවට දැනුම් දෙන්නට ඔබට හැකියාව තියෙන්නේ මෙම ගුවන් නිදුලිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන ගියොත් පමණයි. ඒ වගේම අධ්‍යාපනික, දේශපාලනික, සමාජීය තොරතුරු ඔබ වෙත ගෙනෙන්නෙත් මෙම ගුවන් නිදුලිය. ශ්‍රී ලංකාවේ මෙන්ම ඔස්ට්‍රේලියාවේ තොරතුරු ලබා දෙන්නේ ඔබට මේ ගුවන් විදුලිය අප භාෂාවෙන්. ඒ වගේම හදිසි ආපදාවන් නැතිවන විටදී මව් රටේ සහ මෙරටේ ඔබව දැනුවත් කරන්නට පුළුවන්කම තිබෙන්නේ මෙම ගුවන් විදුලියම. තවද යම් මරණයක් සිදු විට ජනතාවට දැනුම් දෙන්නටත් ඔබට හැකියාව තියෙන්නේ මේ ගුවන් විදුලිය මගින්. එම නිසා ඔබගේ සංවිධානය ඔබ පුජ්‍යලකව ඔබට පුළුවන් මෙම කටයුත්ත ඉදිරියට ගෙන යන්නට ඔබගේ දායකත්වය ලබා දෙන්නට. එය අමතක කරන්නට එපා. මේ ඔබගේ ගුවන් නිතිලියයි.

ප්‍රජා සිංහල ගුවන් විදුලියේ මහගෙදර 3ZZZ මහගෙදර නඩත්තුවට සඳහා ඔබට පුළුවන් දැන් දායක වන්නට. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සිංහල වැඩසටහන් පවත්වන අවස්ථාවේදී ඔබගේ දායකත්වය ලබා දෙන්නට 94151923 94151928 මේ මැදිරිතුර කතන අංක. දැන් අපි ගීතයකට යමු වෙන්නේ සූදානම් වන්නේ අප ජනප්‍රිය ගායක සෝමතිලක ජයමහා විසින් රචනාවෙන් සංගීතයෙන් හා ගායනයෙන් නිර්මාණය කර තිබෙන මෙම ගීතය ඔබගේ සතුට සඳහා විකාශනය කරන බව කල්පාවෙන් සලකන මම ඇයට හරිම ආදරෙයි. ඇගේ දෙනෙත් තෙත් වෙලා කරුණා කළා ඇදු මවුන්.

0: Reachables-ed Guanbitulie, Sinhala Seviyai. FM 92.3.
1: Reachables-ed Guanbitulie, Praja Guanbitulie, Sinhala Seviyai, Satahan, Tawat, ඔසරක් ඉදිරියට පවත්වා ගැනීම සඳහා උපකරණ ලබන දායකත්වය මූල්‍යමය ආධාරය චෙක් පතකින් හෝ මුදල් ඇනෝමකින් හෝ ක්‍රෙඩිට් කාඩ් පතෙන් ඔබට ගෙවිය හැක. වඩාත් සුදුසු වන්නේ ක්‍රෙඩිට් පත්වලින් ඔබගේ ආධාරය ලබා දීමයි. සෙනසුරාදා සහ ඉරිදා දිනවල සෙනසුරාදා උදේ 7 සිට 8 දක්වාත් ඉරිදා දිනේ උදෑසන 8 සිට 10 දක්වාත් ඔබට මේ මුදල් ආධාර ලබා දීමට කතා කළ හැක. ඒ සඳහා 94151923 94151928 දුරකථන අංක අමතන්න. සඳතරුවට සටහනක් අමතක කරන්න එපා. සඳතරු වෙනුවෙන් ඔබට පුළුවන් මූල්‍යමය දායකත්වය ලබා දෙන්නට. නැවතත් අපි ගීතයකට යමු. මම නිදහසේ ඉන්න හරිම කැමැත්තෙන් ආදරය කියන වදන මගේ හිතට ගන්නට මම කැමති නැහැ. එබැවින් ඔබගේ සසල දෙනෙත් වලින් මා දෙස බලන්න එපා. මම එයින් සැලෙන්නේ නැහැ. පාළුව තනිකම මම අගය කරනවා. මෙසේ ගීතයකින් ලියා තබන්නේ කිච්සිරි නිමල් ශාන්ත විසින්. සංගීතවත් කෙරේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ලායන් නිතුව ගීතය ගායනා කරන්නේ විසරද TM ජයරත්නයන්.

0: දැන් ඔබට අවස්ථාව ලැබී තිබෙනවා ඔබගේ යුතුකම ඉටු කරන්න. ඒ 2026 රේඩියතෝනිය සඳහා මූල්‍යමය ආධාර පිළිනෙමීමට සෙනසුරාදා සහායිකතා දිනවල සිංහල වැඩසටහන් පවත්වන වේලාවේදී 94.19.23 සහ 94.19.28 අමතා ඔබගේ ආධාරය ලබා දෙන්න.
1: අද විතරක් නෑ අපට හෙටක් තියෙන සුඛ අපි වැඩ කරන්න ඕනේ. උදාහරණ උදාවන කිරුසේ අපි අපේ ලෝකේ ආලෝකමත් කරන්න ඕනේ. මේ කීපද සංකල්පනාව පද රචක කරුණාරත්න අබේසේකරයන්ගේ ගායනයේ ආචාර්ය විචාරද නන්ද මාණියන්ගේ සංගීතයේ ආචාර්ය ප්‍රේමසිරි හේමදාසයන්ගේ

0: ඉතින් දෑබර අසන්නනි, මෙතැන් සිට ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන්නටයි අපි සූදානම් සිටින්නේ. ආයුබෝවන්.
1: බ්‍රහස්පතින්දා රාත්‍රියේ ශ්‍රී ලංකාවේ තොරතුරු ගෙනෙන මම ධර්පාල කුටිකාරගේ කතානායක එරෙහි විශ්වාස භංගය බාරදීම හෙට පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට විරුද්ධව විපක්ෂයේ විසින් ඉදිරිපත් කිරීමට යන විශ්වාස භංග යෝජනාව හෙට එනම් 9 වෙනිදා මහලේකම්වරිය වෙත බාර දෙන බව මෙහි සමග ජනබලවේගයේ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. අජිත් පී පෙරේරා සහ දයාසිරි ජයසේකර යන මහතුරන් විසින් මීට පෙර ඉදිරිපත් කිරීමට ගිය වරහ ප්‍රසාද ප්‍රශ්නවලට අවසර නොදීම මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීමට ආසන්න හේතු වී තිබෙනවා. කරුණු හතලකින් යුත් මෙම විශ්වාස භංග යෝජනාව ගැන පසුගිය සමුදා පැවති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී සාකච්ඡා වී ඇති අතර එයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය ලැබුණු බව එම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා. කතානායකවරයා නීති විරෝධී ලෙස නිලී නිවාස දෙකක් පාවිච්චි කිරීම, ඔහුගේ පුජ්ජලික ලේකම්ට රජයේ නිවසක් ලබා දීම, අවිතු ලෙස වාහන හා ඉන්ධන භාවිතා කිරීම ආදී චෝදනා රැසක් මෙම විශ්වාස භංගයට ඇතුළත් වන බවත්, තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැන් එයට අසං ගැනීම සිදු කරමින් පවතින බවත් එම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. මෙම විශ්වාස භංග යෝජනාව සිකුරාදා බාර දෙන බව අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පෙරේදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අවස්ථාවේදී නැගී සිටි සභානායක බිමල් රත්නායක මහතා විශ්වාස භංගයේ මේ සතියේ ඉදිරිපත් කළොත් ඊළඟට පාර්ලිමේන්තු රැස්වන සතියේ සිකුරාදාය විවාදය ගැනීමට අවස්ථාව ලබා දෙන බව ප්‍රකාශ කළා. මේ අතර පාර්ලිමේන්තුවේ හිටපු මහලයකම් චමින්ද කොළොත්ත මහතා කතානායකවරට විරුද්ධව සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසම දැන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මෙම සම්බන්ධයෙන් දැනටමත් පාර්ලිමේන්තුවේ නිලධාරීන් ගණනාවකගෙන් කතානායක නිලි නිවසේ භාරකරුගෙන් කොමිසම ප්‍රකාශ ලබාගෙන ඇති බවද ප්‍රවර්තා වෙනවා. මේ අතර මෙම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළා. නවක වදය නිසා සිසුවෙකු දිවිනසා ගැනීම ගැන සබරගමුව සරසවිය සිසුන් 11ක් නෙරපා හරි තවත් තුනකගේ ශිෂ්‍යභාවයද අහෝසි කරයි. ශ්‍රී ලංකාවේ සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ හා විද්‍යා පීඨයේ සිසුවෙකු නවකවදය දීමෙන් පසු සිය දිවි හානි කර ගැනීමට සිද්ධියෙන් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ එහි පාලක සභාව විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් ස්කූල් දිනෙකු නිරපා හැරීමටත් තවත් තිදෙනුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත් තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වූ දැඩි නවක වදය හා ශාරීරික හා මානසික හිංසන දරා ගැනීමට නොහැකිව 2023 අප්‍රේල් මාසයේදී චරිත් දිල්චාන් නම් ශිෂ්‍යයා ඔහුගේ නිවසේදී සියව දිවි හානි කරගෙන තිබුණා. මේ පිළිබඳව ඔහුගේ මව්පියන් කළ පැමිණිලක් අනුව පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලැබූ විශේෂ පරීක්ෂණයකින් පසු ඒට සම්බන්ධ බවට සැක පිට සිසුන් 14 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවරනු ලැබුවා. මියගිය සිසුවාට සහ අනෙකුත් සිසුන්ට හිරිහැර කිරීම හා ශාරීරික හා මානසික තර්ජන එල්ල කිරීම අදාළ බරපතල විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වූ නිල පරීක්ෂණ වාර්තාව සබරගමු විශ්වවිද්‍යාලයේ පාලක සභාව මගින් පසුගිය සතියේ නිකුත් කළා. මේ වන විට භික්ෂූන් 60 දෙනෙකු බද්ධනාගාරවල සිර දඩුවම් විඳින බව කැබිනට් ප්‍රකාශක පවසයි. අධිකරණ වලින් බරපතල සිර දඬුවම් නියම කරනු ලැබූ සික්සුන් 60 දෙනෙකු මේ වන විට බන්ධනාගාරගත කොට සිර දඬුවම් ලැබෙමින් සිටින බව කැබිනට් ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයසිස මහතා පවසනවා. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීමට පැවති මාධ්‍ය හමුවේ බන්ධනාගාරගත කොට සිටින ගලගොඩාත්තේ ඥානසාර හිමි ගැන මාධ්‍ය වේදිකාව ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්. බරපතල වැඩ සහිතව යම් කෙනෙකු සිර දඬුවමකට ලක් වුවොත් බන්ධනාගාර ආඥා පනත අනුකූලව කටයුතු කරන බවත් ඒ අනුව ඥානසාර හිමියන්ටද එම ආඥා පනත යටතේ බන්ධනාගාර නීතිය අනුව සිරකරු ඇඳුමක් ලබා දී තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළා. ගල ගොඩ අත්තේ ඥානසාර හිමියන් පෙරේදා අධිකරණ හමිය පැවති වෙනත් නඩුවකට සිරකරු ඇඳුමින් සැරගෙන එම ගැන නැගූ මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් ඇමතිවරයා පැවසූ පවතින නීති යටතේ කටයුතු කිරීම හැර වෙන විශේෂයක් සිදු කොට නැති බවයි.
0: ශ්‍රී ලංකාවේ තොරතුරු වෙත ගෙනාවේ කොළඹ සිට අප නියෝජිතය සපයෙන් ලද පුවත් ඇසුරෙන් තොරතුරු ගෙනා මම ධර්පාල කුටිකාරගේ ආයුබෝවන්. ප්‍රජාගවන් ඉදිරියේ සිංහලාංශය විකාශනය කරන වැඩසටහන් වලින් වැඩසටහන් නම් බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිට රාත්‍රි 12 දක්වා සඳතරු වැඩසටහනත් සෙනසුරාදා දිනයේ උදේ 7 සිට 8 දක්වා, ශනිදා සාදයට ඉරිදා උදෑසන 8 සිට 10 දක්වා ඉරිදා සංග්‍රහයත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙම වැඩසටහන් තවදුරටත් වසරක් ඉදිරියට ගෙන යාම සඳහා ඔබගේ මූල්‍ය දායකත්වයේ 94151993 එහෙම නැත්නම් 94151928ට කතා කරලා ලබා දෙන්න. ඔබ ක්‍රෙඩිට් කාඩ් පත් වලින් මූල්‍යමය ආධාර ලබා දෙන්නේ නම් තාමත් ස්තුතිවන්ත වෙමි.
2: මේ ත්‍රිචබල්ස් එට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3. අපතම ජීවිකාව සරිකරලන්නට කිසියම් රැකියාවක නිරතවන්නට අප සියල්ලන් හටම සිදුවෙනවා. අපගේ කැමැත්ත පුහුණු හා සමාජීය අවශ්‍යතා අනුව මෙම රැකියාවන් විවිධ ශ්‍රේෂ්ඨවලට විහිදෙනවා. විවිධ වූ රැකියාවන් අතර සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට ඉතා වැදගත් ස්ථානයක් හිමිවෙනවා. විශේෂයෙන්ම මේ දිනවල පවතින මේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ නියලී සිටින වෛද්‍ය හෙදහා සිසු වෘත්තිකයන් විසින් සිදු කරන සේවය හා කැපවීම ඉතා විශිෂ්ටයි. ඉතින් අපි අදහස් කළා සෞඛ්‍ය අංශවල නියලෙන නිතර මහජනයා සමග ගැටෙන වෘත්තීන් ගැන කියවෙන ගීත කීපයක් අපගේ ගීපකුරට එක් කරන්නට. සෞඛ්‍ය අංශ ගැන කතා කරන විට අපට මුලින්ම සිහියට එන්නේ වෛද්‍ය වෘත්තියන් ගැනයි. තම එදිනදා ජීවිතයේ අවශ්‍යතා පවා කැප කරමින් ඔවුන් විසින් සිදු කරන ඒ සුවිශාල සේවය සමාජයේ පුද්ගල තරාතිරම ගැන නොතකා සියල්ලන්ටම සමාන අන්දමින් සිදු කරන මහකු සේවයක්. අප අද පළමු තෝරාගත් සමන්ද සිල්වා විසින් ගායනා කරන මෙම ගීතය වෛද්‍යවරයෙකුගේ නැතහොත් අප සාමාන්‍ය විහාරයේ භාවිතා කරන දොස්තර මහතාගේ සේවය පිළිබඳවයි. අහල බලන්න. දොස්තර මහතුන් මහත්මියන් සම්බන්ධව ඔබටත් මෙවැනි අත්දැකීම් තියෙනවද කියලා.

සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ රැකියාවන් අතර තවත් වැදගත් වෘත්තියක් තමයි හෙද සේවය. ගිලනු සනහලන්නට බෙහෙත් දෙමින් ඔවුන්ගේ කෙඳිරිලි හඬට විදුලියමින් දිව යන ඉතා කඩිසර සේවයක නිරත වන මෙම යුවතීගේ රැකියාව ඔබ අප කාටත් හොඳට හුරු පුරුදුයි. අහල බලන්න, ඔබටත් හිතා ගන්න පුළුවන්ද ඇයි කරන රැකියාව හා එහි වැදගත්කම ගැන? සුනිල් සරත් පෙරේරා විසින් රචිත මෙම ගීතය සංගීතකට ගායනා කරන්නේ මහාචාර්ය සනත් නන්දසිරි විසිනි.

ඉතින් අපි අද කතා කරමින් සිටියේ සෞඛ්‍ය සේවාවල නිර්තවන්නන් ගැන කියවෙන ගීත කීපයකටනේ. වර්තමානයේ පවතින මෙම වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවී නිර්තවන සියලු දෙනා ගැනම අපට නිතර සිහියට නැගෙනවා. තම ජීවිතයටද ඇතිවිය හැකි බලපෑම් ගැන නොසලකමින් තම කාලය හා ශ්‍රමය කැප කරමින් ඔවුන් කරන සේවය නිසා ඔවුන් සැමදිනාම සුම විරුවන් ලෙසද හඳුන්වනවා. සෞඛ්‍ය සේවී නිරතවන සියලු දෙනා හටම උපහාරයක් ලෙස අප මෙම ගීතය ප්‍රචාරය කරන්නට අදහස් කළා. රුචිර කුරුලගම් විසින් රචිත මෙම ගීතය සංගීතවත් කොට ඇත්තේ කසුන් කල්හාර විසිනි. ගායනා කරනු ලබන්නේ සංක දිනෙත් සමග කසුන් කල්හාර. අහල බලන්න. සෞඛ්‍ය සේවී නිරතවන සියලු දෙනා සුව විරුවන් ලෙස සලකන්නට අපට පුළුවන් නේද කියලා.

විසරද අමරසිරි පීරිස් හා විසරද ඉන්දිකා උපමාලිගේ යුග ගායනයක් සඳහා මේ පදවැල් ලියුනේ කවි චිත්‍රවර්ධන රචකයා අතින්. සංගීතවේදී නවරත්න ගමකේ විසින් සංගීතවත් කළ මේ ගීතය සියලුම දියණියන්ට සපාරයක් වේවා.

0: ත්‍රිත්‍රිපිටක සෙට් ප්‍රජාගමන් ඉදිරියේ පවත්වාගෙන යාම සඳහා රජයෙන් ලැබෙන ආධාර මුදලට අමතරව විශාල මුදලක් එහි කාර්ය මණ්ඩලයට වැය කරන්න සිදු වෙනවා. නඩත්තු කටයුතු, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම වැනි කාර්යයන් සඳහා මේ මුදල් වැය වෙනවා. සිංහල අංශයේ රේඩියෝ තෝනිය සඳහා මුදල් ආධාර ලබා දීම ඉදිරියෙන් සිටියා. ඉතින් මෙවරත් ඔබට පුළුවන් එවැනිම උපකාරයක් කරන්නට. එනම් මෙම වැඩසටහන් ඉදිරියට තව වසරක් ගෙන යාම සඳහා ඔබගේ නොමසුරු ආධාරය ලබා දෙන්නට 94151923 94151928 ඒ මෙදිරි දුර කතන අංක. ඔබට පුළුවන් මේවා අමතා ඔබගේ දායකත්වය ලබා දෙන්නට. ඒ වෙනුවෙන් අපගේ කෘතඥතාවය ඔබට පළ කර සිටිමු.
1: මේ ත්‍රිචබල්ස් එඩ් ගුවන් විදුලියේ සිංහල සේවයයි. FM 92.3.
2: තුරුණු සති තුළින් බිහි වූ දක්ෂ ගායිකාවක් වන විශාරද සුභාසනී හර්ෂණී ගායිකාවගේ මේ මියුරු ආදර ගීතය චන්න ජයනාත්ගේ නිර්මාණයක්. සංගීතවේදී එච්.එම්. ජයවර්ධනන් විසින් ගීතයට සංගීතව කර තිබුණා.

නැවතත් ඔබට මතක් කර සිටින්නේ ත්‍රිත්‍රිපල් රිසර්ච් ගුවන් විදුලි සිංහලංශය තවත් වසරක් ඉදිරියට ගෙන යන්නට ඔබගේ දායකත්වයේ ඉල්ලීමටයි. ඔබ දන්නවා මෙම ගුවන් විදුලි සිංහලංශයේ සමාජයට කරන සේවය කොමද්ද කියලා. සංගීතමය, අධ්‍යාපනමය, දේශපාලනිකව ඒ වගේම සමාජීය තොරතුරු රසක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිංහලංශය සමත් වෙලා තියෙනවා. ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙම වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යන්නට මූල්‍යමය ආධාර ලබා දෙන්නයි. අපගේ සිංහල ජනතාව, ලාංකීය ජනතාව පෙර වසරවලදී අපෝ ඉදිරියෙන් තිබු වැඩි මුදලක් එකතු කරලා දෙන්නට ඔබ සමත් වුණා. ඒ ගැන අපගේ කෘතඥතාවය ඔබට පිරිනමනවා. ඉදිරියටත් එසේම කරන්නට මේ වසරෙත් ඔබගේ එම දායකත්වය බලාපොරොත්තු වෙනවා. සිංහල වැඩසටහන් ක්‍රියාත්මක වන සෙනසුරාදා සහ ඉරිදා දිනවල අනුරතරයි 15/19/23 කතා කරලා ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඒ අතරතුරදී සඳතරු වැඩසටහන අමතක නොකරන්න. ඔබට පුළුවන් සඳතරු වෙනුවෙන් සෙනසුරාදා හෝ ඉරිදා දිනවලදී ඔබගේ දායකත්වය ලබා දෙන්නට. නැවත මතක් කරන්නම් දුරකථන අංකය සිංහල වැඩසටහන් ක්‍රියාත්මක කරන කාලය තුළදී 94/15/23. ඉතින් නෑබරසන්නනි, ඔබගේ ඒ මූල්‍යමය ආධාරය බලාපොරොත්තුවෙන් අද දවසේ අවසාන ගීතය ගුණට මුසු කරන්නට සූදානම්. විදුලි එළිය දැක්කම මට ගිනි හොල දියට විසි කරන්න හිතුණා. මම එසේ කළා. මම හිතුවා විදුලි එළිය තාමත්ම ලස්සනයි. ඒත් මම මුලා වුණා. ඒ මුලාවෙන් මම හෙම්බත් වෙලා ඉන්නේ. ඒ ගිනි උල නිවා දැම්මේ මෙතෙක් මට මග පෙන්වූ යථාර්ථයයි. එයින් මිදුණු මම සිදුවියේ කබලෙන් ලිපට වැටනා සමානය. මට සමා වෙන්න මෑණියනි, තින්දයාපර මෑණියනි, මම ඉන්නම් අරින්න ඔබගේ දොර මේ හිඟන්නියට. මෙවැනි අනාථ වූ තරුණියන් කොතරම් මැද්ද. මුල අමතකට සැප සතුට සොයා ගිය අය එසේ මුලාවට පත් වෙනවා. ස්වර්ණ ගුණවර්ධනයන් විසින් පදවල සැකසූ මෙම ගීතය සංගීතවත් කරන්නේ ෂෙල්ටන් විජේසේකරයන් විසින්. ගීතය ගායනකුන් ලබන්නේ ගායිකා ඉන්ද්‍රාණි බෝගොඩ.

0: ඔබගින් සමුගෙන එන්න ටයිමේ සූදානම් වන්නේ අද වැඩසටහනට සහභාගී වූ නිරූපා කුලරත්න, කාමිනී නාරම්පණාව, තාක්ෂණ සායෙන් මහේන්ද්‍ර කාලිංග මුදලි. වැඩසටහන සම්පාදනය කර ඔබගින් සමුගෙන යන මම ධර්මපාල කොටිකාරගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙයන් වැඩසටහනකින් ඔබව ගෝණින් හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබගින් සමුගෙන යන්න ආයුබෝවන්.
1: ආයුබෝවන්.